0: මීහුන්ගිනවී වෙහිකල් ගිනවී මගුතක් කුදිවී නොකතාවරුණි. රක්කා තෙරිකං නැතමුම් මෙදනී රක්කා තෙරිබං එම්මෙන් ජහ
1: නිකංකම විස්නානු ලැවුණීම ීග තිහාදර.
2: තිමායා එහි මීහුන්ග සලාමතටකා කොම්ම මීහකු වෙස් ගවායිතකං හුරුමෙත්තෙල්කොන් හිතු මුහිමු. මගුමතීගේ අමාංකක් එම්මෙන්ගේ රක්කා තෙරිකක්.

0: Kopfbacher.
1: Lovely.
2: හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙරනක හටස් දිවහිෙත්.

කොම්මෙ නෆසකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්ව ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි. දුනියේගේ දිරිවුලුන් නුවේ.

දෙම්බි බලාලනී බොලිවුඩ් බොක්ස් ඔෆිහා මිපහර බොලිවුඩුම් ෆෙන්නනී මුලින් තපාතු මන්සරේ වෙල්කම් ටු ද ජංගල් අදිවෙස් හුට්ටු මෙන්නේ බාරුමිනුකා කුරියන් එපදේ මි ෆිල්ම මිහාරවනී ඉන්දියාගේ බොක්ස් ඔෆිහුගා නොස්තේක 90 මිලියන් රුපිස් පහනාලා සතේක ක්‍රෝඩ්ගේ ක්ලබ වණුම දාදි කැපෙෆා ಅದಿ ಮುಳಿ ದುನಿಯೆ ಮಿ ಫಿಲ್ಮ ವಣಿ ಸತೇಕ ಹದ್ದಿಯ ಕ್ರೋಡವ್ರೆ ಗಿನೆಂ ಆಮ್ದನಿ ಲಿಬಿಫ ಗಿನ ತರಿಂತಕೆ ಫೆನ್ಗಿಂದ ಮಿ ಕೊಮೆಡಿ ಫಿಲ್ಮ ವೆಫಾವಣಿ ದೇಹ ಸಬ್ಬಿಸ್ ವನಾಹರುಗೆ ಹತರ್ವಣೆಯ ಎಮ್ಮೆ ಆಮ್ದನಿ ಬೊಡು ಬಾಲಿವುಡ್ ಫಿಲ್ಮ ಮೀ ಹಮ ಹಗೀಗತುಗಾವೆಸ್ ಹೀ ನುಕುರಾವರ್ಗೆ ಬೊಡು ಕಾಮಯಾಬಿ.

0: මුනිියවස් ෆිළවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්ම.
1: Time request.

0: නුවදියේ මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: ලව එකක් වහ ලව

එතාන්ග අලිෆානග අඩෙවෙස් නීවේනෙතෙ. අදි එවරෙන් හිං එදේ කන්තත්තවග සුවරුගේගා එවරෙන් අබද දෙමිතිබේනේ.

0: ලෝකයේ හරිකකම පෙදෙවේ දෙවර්කම ගෙතරේ හින්ගල් දිදී කිරාවර හෙතෙමුග අරහුන් නෙවි ෂායිර බස්මේ අමිහාර්ගඩි මෙවනි ඉනුවකට ඉස්සු මිනිටින් ගෆ් කුරියෙ මිදා ශවියනි මිරේගෙ ෂෝග දෙන් අමි ජහල් දෙනි අමිල්ල ගඩිර්ගෙ ෆෙෂුන් කමුගව අමිල්ල රාකු කෙලව දෙන් අමිල්ල රාකු කෙලව යෆහු මේ ෂෝග දෙන් හිමනාල දෙනි ලෙන් ශරහ මී බැ මී පෑගමි හිමනාලනී මානෆුන් ලව එක ශරහ
1: දිවිහි FM ගේ කොම්මේ ගැටියරේගේ ෆැෂන් වෙස් දිවිහි අමිල්ල රාගේ කෙලවෙකෝ

Mina bi kurmat la unle lobby veriye ke ada ke mihenno ehem ve ma ene mi dakka deni dalata ke timanne hofenu fenifur kantata mehar mi kanumas duati migota fenije ene kanneli odifar libi benko account a chi ginave mihim vaane ehem ve ma ene nge hofen mis fenije timanne ha thiyag miheka vaane kambuloe ene ebunani nikan thilawa limbohum bunelan heye මේ කිලමුණග මේ කිලමුණග කියන්නේ මේ බෑගණු බෑවරා මේ ෆෝමේ අරාෆේ ෆෙන්ත බුරා දොන්ත බුරා මිහි වාමේ කිලමුණග මේ අන්නනේ කළුබිලමස් ආදයා ඛිලාප ෆෝමේ දොරුමති අන්නෙන් යහින් වෙජ ආදයා ඛිලාප නසීබෙ මිනේ බලවහ මෙවර නසීබරෙක් කලිය කොබාහේ ලිබෙන හැම නිකන් අරින් පහතුන් ඇස්බෑර කලේ දොරුමතින්නේ කියන්නේ දොරුගේ ඔලි මතින් අන්නවාහ කෙනෝ ගේගේ දොර මෙහර අල්ගනෙන් දොරුගණ නිකම මිහි ලෙංගි දාගේ ಕುರಿಯಂತೆ ಹುರಿ ಗೌಕ ಮಲ ಬಲಹಟ್ಟ ಮಗುಮತಿ ಮಿಫೆನ್ನನಿ ದಾತಿ ಕಳುಬಿಲಮಸ್ ದೋಮ ಏ ವಾಹಕೆ ಅಳುಗಣು ಗಬಲ್ ಕೊರನೆ ಎಹೆಂ ವಿಜ್ಜೆ ಏನೇ ಆದಾಖಿಲ ಮುಸನ್ನಿಕ ಮೆ ಲಿಬೆನಿ ಯೋಲ ದೆ ಮಿಸಾಲೆ ಎಂಗೆ ತೊಮಿದನ್ನು

0: කේසරිය
1: කේසරියද
0: නොපැ බින්තෙද
1: තීති දිමන්න
0: හැවන සුවල් අරිජිත් සිං අමිල්ලියෙන් උපද්දාාපවා මිනිවම් මියසික් ලේබල් ගේ නමකී කොබ ටීසිරිස් ී මියසික් ඔරියන් මියසික් හිතිනේගේ ජවරත් දෙරෙන්ගේ නහම ශහු වෙස් පුනාන අර්ජිත් කැරිග දිමවා දුවහකුන් උලේ නවිකොක් හිතුම් ෆෙන්න එක කියගෙන් උලේ
1: සෝරේ
0: අර්ජිත් සිංගේ මියසික් ලේබල්ගේ නමකි කොබ ටී සිරිස් ී මියසික් ඔරියන් මියසික්
1: ඔරියන් මියසික්
0: පරා කිරිය කිරියාති සලගේ අරිජිත් සිං ලවකිවුම්ගේ ඉතුරුම් කොංකාල මියසික් ඉන්ස්ට්‍රමෙන්ටෙන් එන කුලෙනි ගිටා අදි පියානෝ ෆ්ලූට් සෙක්සෆෝන් අදි වයලෙන් එකේග ගිටා අදි පියානෝ දේග ෆ්ලූට් තිනෙක සෙක්සෆෝන් අදි වයලෙන්
1: වයලින්
0: කුළුන්ත දෙකුණින් තේසොර ගිටා අදි පියානෝ ගිටා කුළ කොපා නුවවන සුවල් අදෙස් නිමේකන් නොලේද දෙහස් පන්සවිස් වනහරු ඉන්ඩියා සරුකාරුන් අරිජිත් සිංගන් එරුයි එගවුන්ගේ හතරුවනෙන් එම්මෙ මදනී ශරෆකී කොබ පද්මා භූෂන් පද්මා ශ්‍රී භාරත් රත්න
1: භාරතරත්න
0: ජවබ් නොබෑ අදේ ෆුර්සත්තයන පද්මා භූෂන් වනි පද්මශ්‍රී
1: පද්මශ්‍රී
0: ජවබ්‍රංග
1: කිරි කිරියා විදලීගේ හෝ
0: දිහේ බ්‍රහ්මාස්ත්‍රග කේසරයා ලවෑගේ මියසික් කොම්පෝස් කුරී කාකු අරිජිත් එයා රෙහමන් ප්‍රීතම් නුබෑ එයා රෙහමන් ප්‍රීතම්
1: ගෙස්සක බුණ ජේල්
0: ගෙස්සක බුණ බල
1: දෙවන බුණි කොන්න එකබුණ
0: ප්‍රීතම්
1: ප්‍රීතම්
0: එකොත නිමන්
1: යෙස්
0: ඒ ජවා ුණු බෑ ජයනම නොද බැනග
1: ඕක මස නගත නිම
0: මිය රමගෑම ස්වර කියෙන මවලු මත එගිත් ජද
1: ආච්චිය සැගිච්ච
0: හි ගෙස්ස කරන්නේ ගෙච්චි දෙකොෆිය යගේ නොම ජාබ් දෙවෙන ඕක එම අගෙන් ෆන්නානු තෝග තෙරෙන් ාරිි ිරිහම් ෆන්නානෙත්ත බේරුගේ ෆන්නානු ගෙතරෙන් කාවක දවතකින් එම කම දනි
1: එම්බදඥා බිලි ඇලිෂ
0: බිලි අයිලිස්ටෙන් හිදි ෆන්නානු ගතර
1: හිදි ෆන්නානු ගතර සීත හඳාන නම එක මෝඩියනටු ඇමින් සොරි ඉන්ඩි නයිටෝගේ වර ගෙන ජජකන් ඉන්නාන එන හඳාන ගෙන
0: ශ්‍රයා ගෝෂ වර වරෙන්කා ශරපෙන්න්නේ ගති දෙවනි මෝඩිවෙන් අයිඩල් ලිට සව් කොමයි මම අලින් ගෑගඩක දෙෙන් එබෑයි නිමුණි එම ීගත් ලවෙන් අඩු අද මද නුනැන කනවික්කු හඳා නැතික නුබැක ච්චකීගෙන්ද මුලි සකරය වෙත
1: සකර කොම් බොඩුබ ඕත්කද කොම කල්ල
0: කොම කල්ලවේ සෝකේ
1: යාමින්ගේ කොමලවේ සමෝකයා

0: DVFM නුවදි හේකම් එක හරි
1: දාන්තකා ගුලිපවි හික්යාම රීතලවසසී
2: රේ ආතස් කුරියේ
1: නුදි හේකම් එක DVFM ගේ මෙහන් බයි ලවස කොමස් පෙරික
2: ලිගොන් ෆිල්ම් අර නෝ නේ කේ හම
0: දිවෙහිඟ මොනිෆු හි ෆිල්ම් වැදේ නමුග අබදුවස්
3: ඒක වතකා ඇච්චි ආද ලස් වෙජ්ජේ
4: ආහත් ලස් වෙජ්ජේ ෆූ හිමි හෙඟින ಹಿಂಗಾ ಬದಿವೆ ಹೆಫೆ ಮುಂಗಣ್ಣ ನಿಕೊಂಡ್ ಶೋ ಎತ್ತ ಬಲಾಲ
5: ಲಂಚ್ ಬ್ರೇಕ್
6: ಕುರು ಹೋಣಿ ಇರುಫಿಯವಾ ಕೊಮ್ಮೆ ದುವಹೆಗೆ ಮೆಂದರು ಎಕೆ ಜಹಾಯಿರು
7: ನುವದಿ ಹೆಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಎಮ್ಒ

0: There may only be one of us left standing when this is over.
1: I know.
2: මේ ෆිල්ම්ගේ වාහක බිනායෆවණී දුනියගේ ෆිල්ම්වලුගේ මෂහූර පොප් අයිකන් මේරිගේ මච්චා බොඩු කාමියාබියක අපව කුරිමති වි හිතාම්වරි හාදිසයකුන් ඒනාගේ අබුරා ඉතුබාරු ගෙල්ලි මුලි දුනියගේ කුරිමතීක ඒනා බාකි වෙගෙන්දේ මි හාලතුන් අරයාගනේ අලුන් එඹුරි මියුසික් කී උදරෙහන් අවමට්ටකා ඒන කුරා මසෙක්ක ෆෙෂනී ඒනාගේ කුරීගේ ෆෙෂන් ඩිසයිනර් අදි එම්මෙ ගෑන් එක්වෙරියා සේම් හෝදාගෙන් දියුමු ඉංග්‍රීසි විලාතුගේ එකහෙරි බිරුවෙරි සිෆෙන් හුන්න ගොතික් ගඬුවරෙග්ග මිදෙමිහුන් බද්දලුවේ මේරීගේ ආ කොන්සෙටබ් බේන වහෙදුන් ෆර්මා කුරුමගේ මසෙක්ක ෆෂා මේ බද්දලුවමකී හැමේකනේ මසෙක්කතුගේ ගුළුමෙන්නුන් මාසීග මිදෙමිහුන්ගේ දෙමෙදුගොයි ලොයෙබ්බා හිද්දතිකමා අදි ඉතුබාරු ගෙල්ලිගෙන් දිය ගොතුගේ හිති හඳාන්තන් අලුන් ආවෙගෙන්දේ